අපර දිර්කිය වේලකද දගිනුම් දෙක සුනු යන්නේ කසුනු අල්තිය වේලකද ගන රේහනබාදෝ අඛීරදරා අබරවල් අමලුකනාර අචදීර නුම්න් දාග දිමන සිහිර් ශුවි හුම්දි නුන්දසුචිර දාගසිය වේලකද දගිනුම් දෙක සුනු යන්නේ කස්කවල් අවසි උසල් ගර්ම කි ලගියොම් ලගියොම් ලගියොම් ලගියොම් ඊස්තමේ දකසුනු නුන් චිකන දමෙ දමෙ සබල් සුවේ අබ චිබියම් බදීදල රත්ලම මල් බතා සුපුයි සිකම් සගය අදෝම ඳසනා දසවබයි චසුමරේ ලකිදි او سمر خلق زما وازوري تاسولا د بلډون اویلیبلیټی چکم د خیر سره شوې ده زان زر زر دکانداران تر سوې وزان د بلډون اگې سکور سیر بلوي او ها رارمانو سمنګ هیز لاک بون را ده مهران موټر کار د خیر سره زما د سټوډیو لاندې ولاړ ده او هم زیدار ده دغه خوش نصیب بسوګوي زموږ شدا د چرسدی د ثوابي او دغه گاډي ولېسته د بوزمهره چونکی سمنګ مختلف نور چینلز باندې نور کمرشل ارجز لګیا دي کچیرتا داګی را وختلو نو بیا باغی بوزي او کچیرتا د ثوابي د چاره وختلو یا د چرسدی د چاره وختلو نو دغه گاډي له باول زکی نما زبوی ور ان صلی الله الرحمن خیر سره رسوم خو د دې د پاره تاسو به تاسو کوي دکاندار ته بزی ځان ته بلډونا ویتامین سی بلډونا ګولډ کریم ربړی اګه کی سیریز نمبر ده دغه سیریز نمبر بدان سره کی دی او د خیر سره زمنګ ډرا را روان دي اوکے تاسو لاین اف کال سلسله 0301919899